තෙන්දරස්ස පදවිම් සන මංගලම් මංගල සත්බුද්දිස්ස බුදෝ ගුරුස්ස ගුරුතාම් සුක්‍රා සුඛම් සම්සනි රාහුර් බාහු බලම් කරෝතු සතතම් කේතුම් කුලස්යෝ නිත්‍යම් නිත්‍යම් ප්‍රීතිකරා භවන්තු මමතේ සර්වේ නුකූලා ග්‍රහම්.